එතකෙති බිමුම් ෆලුවනි ත්‍යබෑ මිහුන් හෙයේ නුවත එතකෙති බිමුම් ෆලුවා ෆරාතකි තිමන් රස්කලාගෙහියේ.

0: මීහුන් දන්නනී නම හම කශවරුම් එයි බොඩුවගෙන්වා හොයකං කශවරේ.
1: ඉන්නහු ලකුර්ආනුන් කරීම්.
0: හම කශවරුම් එයි මෑවගෙන්වා කුර්ආන් කං කශවරේ.
1: ෆී කිතාබින් මක්නූන්.
0: රක්කා තෙරි කුරබ්වා ෆාවා ෆොතිග්ගේ.
1: ලා යමස්සුහු ඉල්ලල් මුතහරූන්.
0: තාහිරු වෙගෙන්වා මීහුම් මෙනුවී එ ෆොතුගා නුබීහීනෙතේ.

එකම් මිල්කුවේ බොඩිගෙන් වනී එකලාංගේ අශේ. දිරුවනී වෙස් අදි මරු ගන්නවනී වෙස් එකලාංගේ. අදි එකලාංගේ කොම්මෙ කමෙක්ගේ මච්චක් කුලදුම් වන්තා රස්කලාංගේ.

එකලාගේ ෆෙෂුමෙන් නැති ඉස්වේ වොඩිගෙන්වා රස්කලාන්ගේ අදි නිමුමෙන් නැති ෆස්වේ වොඩිගෙන්වා රස්කලාන්ගේ අදි හැකිතකුම් ෆාළුවේ වොඩිගෙන්වා රස්කලාන්ගේ අදි හිස්සතක වංහනාවේ වොඩිගෙන්වා රස්කලාන්ගේ අදි එකලාගේ කොම්ම කමෙන් මොලත් දෙන වොඩිගෙන්වා රස්කලාන්ගේ

උඩුතකයි බිමුගේ වෙරිකම් මිල්කුවේ වොඩිගෙන් වනී එකලාංගේශ අදි එම්මෙහා කන්ත රුජුවා කරවා හොෂී අල්ලාහුගේ හදරතශේ.

වාශ අදි එතකෙච්චාමෙදු එකලාගේ තියබෑමිහුන් හරිීෆාවරින්කම් ගා ලෙබ්වි තකතින් තියබෑමිහුන් හේදකුරාශ ෆහෙතියබෑ මිහුන්ගේ තෙරෙෙන් ඊමාම්වෙ අදි හේදකුරි මිහුන් දන්නාශ ඒවරෙන්න්න බොඩුවගෙන්වා ධර්මහුටේ.

0: ගම ඇතික මචරහම අවුනුමෙන් කොම්මහෙන් ඒ මිසාලකත් අවුන්ු මේ දුළුන් එනිය නොකිකම සිතන් අවුනු එනිය මිසාලක අවුනු මේ මෙහරි මිසාලක අරපත් දුක රෝදේශන අසර දුක රෝදේශය නොවද මේ හෝම දුක රෝධී පන් එකත අවුනු හිතන් අරවාල් නිමුණ කොම දුළුන් එනිය නොකිකම ගවනස් මසලෙන් නු
1: මසලෙන් නෝ එකද ත සලි
0: හිතුන් නිය ගති රගලවාන තකොම දුළුන් නිය නොකීකම ගව නමස් හිතන් අරවාලයන තිබන්න මිහිරි මීනි දුහෙක රෝදේශය එදුව එර ඉගත හාරකම හාරකම ෆෝග පජලම කුරින් එකත හිතන් අරවාලිම නගරවාන ගත
2: මස්ජිදු නබවිය අදි මස්ජිදු අක්සෝ මිතින් මිස්කිතුග එකන්නේ ඒතිකාෆ් කරන එක මෙකමුගම ච දලීල නැහැවීම හම කොම්මේ මිස්කිතෙක් ගාවේ ඒතිකාෆත් තිබෙවෙන ඒතිකාෆත් තිබුමකී දුනියවියෙන් හුරිහා අමලකුන් එක්කිබාවේ ගුරුවන් කියවුමා දිකුරු කුරුමා දීනි අල්මු උගනුමා මිෆදකන් කමුග දුනියවි අමලතකුන් එක්කිබාවේ දුනියවි විස්නුන්තුන් එක්කිබාවේ අල්ලාහට්ටකා වගුත්තකෙන් මිස්කිතුග තෙරේග හේදකුණු එහෙමම අලුකමුග ඉන්න මීහ නො මීයනේ වazifa ga honna miha itikaf kore danto itikafan kurang ede be folakan oti hama edosor chutti nangwan sida alukam husungai mi alukam ki duniyaven huriyan kamakun ekkibave allahataka wagote edakur namas ege manenun tima kurang uri wajib taka ada kore kantattan ihumal kurashake itikafan inna be folaki kaamene balla ganage etat tuppulu kudin be folu natibi be folakam gana furtana ekudin e kharada abi

0: දැන් මේ දෙක ෆ්ලාවෝගා ගෙනස් දෙවුන බයි මොඳගෝ බස්ත කියා දෙන
1: අවයිල් අවයිල්
2: සොරතම කොල නොවත කුරීකෝ
1: ජනාහ ජනාහ
2: ෆිය නොවත ෆයි
1: අහ්ලාම් අහ්ලාම්
2: හුවෆින්
1: අමලාත් අමලාත්
2: ගුණන්ත නොවත බෑත
1: රිගම් රිගම්
2: කාෂිත
1: ෆෂිලු ෆෂිලු
2: ෆේල් වෙජ්
1: විලාය විලාය
2: ස්ටේට්
1: ශිරාඅය ශිරාඅය
2: රියා
1: සයිල් සයිල්
2: නිගු
1: මුහරික් මුහරික්
2: මෝටර්
1: අජලාත් අජලාත්
2: ෆුරුලත
1: යයිස යයිස
2: නා උම්මීදු වෙජ්
1: තස්මීම් තස්මීම්
2: උෆෙද්දුන් නොවත ඩිකරේට්
1: බවාය බවාය
2: මුදා නොවත සාමාන්
1: طائرات النقل طائرات النقل
2: مدا افلا بوت

0: දීනී හේලුන් තෙරිකන් ඉතුරු කොද්දනි නුවදිහ මෙගහර්ට්ස් දීනු ගැටු
1: හිමබිහි රක්කා තෙරවුම්
2: හිමබිහි වැක්සින් දෙඩෝස් හමකුරු
1: සාගෝන බැගින් අද්දවුම්
2: කැස්සා කිඹි අලානම අඟයා නෙෆ නිවාකුරු
1: හිමබිහිගේ එවස් අලාමාතෙන් හුරනම මාස්ක් එළුම්
2: අදි හිමබිහිගේ අලාමාතෙන් හුරනම එකහෙරිවුම්
1: ಹಿಮಬಿಹಿಗೆ ಅಲಾಮತೆ ಫೆಣಿಜನಮ ಲಸ್ನುಕುರವ ಸಿಹಿ ಫರ್ವ ಹೋದವ
3: ಕಾಲ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಲೈಸ ಅಲ್-ಗಿನಾ ಅನ್ ಕಸ್ರತಿಲ್ ಅರ್ದ್ ವಲಾಕಿನ್ ಅಲ್-ಗಿನಾ ಅಗಿನಾ ನಫ್ಸ್ ಮಾನೈ ಮುಸ್ಸಂದಿ ಕಮಕಿ ಲಿಬಿಫಾವ ಮುದಾತಕುಗೆ ಗಿನಕಮೆ ನೂನೆ ಎಕಮಕು ಹಕೀಕಿ ಮುಸ್ಸಂದಿ ಕಮಕಿ ನಫ್ಸುಗೆ ಮುಸ್ಸಂದಿ
4: ಗಡಿಂಗೆ ಕಾರ್ಗಟ ಫನರ್ ಮಿನಿಟು ಮೀ ದೀನುಗೆ ಅಡು

0: දැන් තිකු දින් හඳාම් පාටමන් මි සූරතුග මේ නිම්මා ආයගේ එහෙම සූරතු ලාලා නිමෙනි මි කොන් ආයතකු මසීබුණ
1: සුහුෆි ඉබ්‍රාහීම ව මූසා
0: එහෙම එතන් කොළ හඳාම් බැටි මි වාගතකි කුදින්න මිසාලක මි සූරතුගේ වකි හිසාබකුන් සුවාල් කො ෆිනමස් මි කුදින්න ඉංගේන එමෙ ෆහුවාය කියාෆ දෙන් ඔන්නානි ෆෂන් කොන් සූරතෙක කොන් සූරත දෙන් ෆෂන් මියති මලක්
1: සූරතුල් ഖാෂියා
0: ආ එහෙම විම ඒකත හොරයක් දු සඳන් මට වණින්ගේ එම මසියු කියල්බ සෝල් වණ ඇතුම් ෆෙෂිගේ
1: බල්තු

0: mihun dogukum inkar kurani tiya deba mihunge veri raskalange ni'mat tawge tereng kon kon ni'mat gang hiye
1: muttakiina ala furushin bata'inuha min istabraq وَجَنَى الْجَنَّتَيْنِ دَانٍ
0: ඒවරෙන් තිබේ හොෂි දාන්තකෙක්ගේ මතිගා ලෙංගිගෙන්නේ ඒ දාන්තවගේ බතාන වනීවෙස් ඉස්තබ්‍රාඔන්නේ එබහි ෆල අරින්නේ අදි ඒ දෙසුවරුගේගේ මේවාත බින්න මීහුන්න කෑරිවෙගෙන් වේ.

එතකෙති බිමුම් ෆලුවනි ත්‍යබෑ මිහුන් හෙයේ නුවත එතකෙති බිමුම් ෆලුවා ෆරාතකි තිමන් රස්කලාගෙහියේ.

මිල්කුවේ බොඩිගෙන් වනී එකලාංගේ ශේ දිරු වනී වෙස් අදි මරු ගන්නවනී වෙස් එකලාංගේ අදි එකලාංගේ කොම්මේ කමෙක්ගේ මච්ච කුලදුම් වන්ත රසකලාංගේ.

එකලාගේ ෆෙෂුමෙන් නැති ඉස්වේ වොඩිගෙම්වා රස්කලාන්ගේ අදි නිමුමෙන් නැති ෆස්වේ වොඩිගෙම්වා රස්කලාන්ගේ අදි හෙකිතකුම් ෆාළුවේ වොඩිගෙම්වා රස්කලාන්ගේ අදි හිස්සතක වංහනාවේ වොඩිගෙම්වා රස්කලාන්ගේ අදි එකලාගේ කොම්ම කමෙන් මොලත් දෙන වොඩිගෙම්වා රස්කලාන්ගේ

ඊහෝරි බාගේ ඉබිෆිලි එදෙමුණි ඉංගෙ එහෙම්වීම මිතන් කියෑරුග වමහුම්බිහෝරිජීනමින්හ යුරීදුන ඇන් යහුරුජූමින නාරු

0: أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم سبحان الذي سخر لنا هذا وما كنا له مقرنين وإنا إلى ربنا لمنقلبون ألمنا من سواري قلدان كان لبقن وحال ألمنا تكا මේ සවාරි කියමං කොත් දෙවි රස්කලාගේ හුස්තාහිර වන්තකමයි අදි හැම කරවරුන් අලමින් ඉඹුරි රුජු අවාහුෂි අලමින්ගේ වෙරි රස්කලාගේ
1: හදරත් අන් නබි හුරයරත රලියල්ලාහ අන්හු අන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම ඛාල් ලා යඅලමුන් නාස් මා ෆින්

0: ීම් එවරෙන් බුණුවෙ හමකශවරුන් තියබේකලුන්ගේ සබබුන් තිමම් මෙන්න සුම්පාකන් ලිබිජ්ජේ තියබේකලුන් තියකං හුට්ටා නුලෙව්විනම තිමම්මෙන් තියබේකලුන් රජම් කුරා හුෂීමුවෙ හමකශවරුන් තිමම්මෙන්ගේ කිබයින් තියබේකලුන්න වේෙන් දෙනිවි රකූබෑ ලිබිදා හුෂිකං කශවර قالوا طائركم معكم أئن ذكرتم بل أنتم قوم مسرفون
1: إبيكالوم ودالو ووه تيبا ميهونج سمپا کم وني تيبا ميهوننا اكو گئ تيبا ميهوننا حقو گئن هندان کو دیوناس ඒ සුම්පාකමෙක් කමුගා බලනී හෙයෙ අදි කියත්ත තියබෑ මීහුන්නේ කාෆිරු කමුගා හද්දු ෆහනාලා ෆාවා බයකේ.

අංගවානෙතෙ තිබා සුවරුගේ අවන්නාශේ ඒනා බුණානෙතෙ තිමන්ගේ වෙඩිඩස් කලාන්ගේ තිමන්නාය ෆාෆ ෆුස්සවා මෑකුරව්වා ෆාවා මීහුන්ගේ තෙරෙයින් එකලාන්ගේ තිමන් ලෙව්විගොය තිමන්ගේ කවුමුගේ මීහුන් දන්නානෙ නම කිහා රඟලු හෙයියේ.

ඒ එතාගේ මේවා ඉන්නයි එවරෙන්ගේ ඇත්තකුන් මසෙක්ක කොග්ගෙන් හෝදි තකෙතින් එවරෙන් කෑ උළුමට්ටකේ ෆහෙ එවරෙන් ශුකුරු නුකුරණී හෙයේ.

ඔවුන් එවරෙන්නං හෙක්කෙව්වේ එයි හම කෂවරුන් බරාවෙගෙන්වා නවුගා තිමන්රස්කලාන්ගේ එවරෙන්ගේ දරිෆස්කොළු උෆුල්ලවා දෙව්විකමේ وَخَلَقْنَا لَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ අදි එෆද තකෙතින් එවරෙන් අරෑගෙන් දුවානේ තකෙති එවරෙන් නටකා තිමන් රස්කලාන්ගේ හද්දවා දෙවීමේ وَإِنْ نَشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ අදි තිමන්රස්කලාන්ගේ ඉරාද කුරවා නම එවරෙන් ගරකු කුරව්වෑ හුෂීමෙ ෆහේ එහිඳු එවරින්නං එහිවානෙ ෆරාතෙන් නොවේ අදි සලාමෙ කුරව්වානේ බයකු කමුගා එවරෙන් නොමෙවේමෙ ඉල්ලා රහ්මතම් මින්නා වමතාන් ඉලා හීන් තිමන් රස්කලාන්ගේ හදුරතුන් රහමතෙක්ගේ ගොතුගයියායි කඩාළු වාෆාවා මුද්දතකා ජෙහෙන්දෙන් දෙව්වා දුනියේගේ වගුතී උෆලිග්ගේ ගොතුගා මෙනුවීයේ.

බිරුවරි එම්මෙ අඩෙක්කමුගා මෙනුවී එකන්තන් නුවේ පහෙ එහාරුන් එවුරෙන් එම්මෙන් වාහුෂී තිමන්රස් කලාංගෙ හදරත හාදිර් කුරව්වා පහේ.

ඒගේ ගස් උෆෙද්දී තියබෑ මීහුන් හෙයෙ නුවත ඒ උෆෙද්දෙවි ෆරාතකී තිමන් රස්කලාන්ගේ හෙයෙ.

ජින්නියකු වෙස් එකඹලුන්ගා බීහිෆය නොවේ. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ඒ ජින්නිනායි ඉන්සිනේව ෆහෙ තිය දෙබෑ මීහුන් දොගුකොන් ඉංකාරු කුරණී තිය දෙබෑ මීහුන්ගේ වෙරි රස්කලාන්ගේ නිඅමත්තකුගේ තෙරෙයින් කොන්කොන් නිඅමතකන් හියේ كأنهن الياقوت والمرجان ريتي كماي سافو كموغا اكمبلون ياقوتاي مرجان فدي فبأي آلاء ربكما تكذبان اي جنيناي انسيني فهي තිය දෙබෑ මීහුන් දොගුකෝ ඉංකාරු කුරණී තිය දෙබෑ මීහුන්ගේ වෙරි රස්කලාන්ගේ නිඅමත්තකුගේ තෙරෙයින් කොන්කොන් නිඅමතකන් හෙයේ හල් ජසාඋල් ඉහ්සානි ඉල්ලල් ඉහ්සාන් හෙව්කමුගේ ජසාඅකි හෙව් සවාබුකමුගා මෙනුවී වානෙ හෙයේ

0: ಕೊಲ್ಲಾಫಾ ದುರದ್ದಾಂಬಿ ಹಿಸಾಬು ಜುವಾಂಗ್ ಉಮುರು ಅಳುಕಂಗ ಹೇದಕೋ ಹೇಮಗುಗ ಸಾಬಿತು ವಿವೇತೋ ಕುರಂಜಿಹೇ ಹಿಂಬರಕಿ ವರಪೊಡು ಕಮೆ ಅಲ್ಲೋಹುವ ಬಿರುವೆತಿವೆಗೆ ನೂನಿ ಹಾಸಿಲು ನುವಾಣೆ ಕಮೆ ಮ್ಯಾಂಗ್ ಅಲ್ಲೋಹುವ ಕಿಯಮನ್ ತಿರಿಕಂ ಅದಾ ಕುರುಮತೀಗ ಬೊಡುವ ಜುವಾಣಾಯ ಮಿಯಾಮೆತ್ತುವಹು ಮ್ಯಾಂಗ್ ಅಲ್ಲೋಹುಗೆ ಅರ್ಷಿಗೆ ಹಿಯಾವಹಿ ಕಂದಿಬೇನೆಕಂ ಅಬದುವಿಸ್ ಹದಾಣುಗ ಬಹಟ್ಟಾಗೆ ಉಳುಮಕಿ ಮಿ ದೀನ ಲೋಬಿಜಿಹೇನೆ ಗೊಯ್ ಏಕದ ಜುವಾಣುಂಗೆ ನಮೂನಾತ ವಣಿ ಇಸ್ವೆ ಕೊಸ್ವ ಎ ನಮೂನಾತಕುಂ ಇಬ್ರೆ ಹಾಸಿಲ್ ಕುರುಮಕಿ ಅದುಗೆ ಜುವಾನು ನವ್ವೆಸ್ ಉಹ್ರವಿ ಕಾಮಿಯಾಬ ವಾಸಿಲ್ ವಾಂಗುಯ್ ತೋರಾಶಿ ಜುವಾಂಗಮುಗೆ ಫ್ಯಾದ್ದ ಹೇಯೋಗತುಗ ಲಿಬಿಗೆಂ ಎ ಶಹ್ಸಿಯತಕಿ ಜುವಾನ್ ಸಹಾಬಿ ಮುಸಬ್ಬುನ್ ಉಮೇರ್ ರಲಿಯಲ್ಲೋಹ್ವನ್ಹು ಮಕ್ಕಾಗೆ ಜುವಾನುಂಗೆ ತೆರೆಂ ಎಮ್ಮೆ ಮುಸ್ಸಂದಿ ಜುವಾಣ ರೀತಿ ಫೇರಾಮ ಮೀರ್ವಸ್ತುವ ಅತರು ಬೇನುಂ ಕುರೆವ್ವುಮುಗ ಮಶೂರು ಜುವಾಣೆ ಏಕಲೆ ಫಾಣ್ ಇಸ್ಲಾಮಿ ವಡಾಯಗತುಮು ಮೈಂಬಫೆಂಗೆ ಎಹಿ ತೆರಿಕಮ ತಣವಸ್ಕಮು ಬೇರುಕೊಲ್ಲೆವುನು ಇಸ್ಲಾಂ ದೀನುಗೆ ಎಮ್ಮೆ ಫುರದಮ ಎಂಬಸಡರುಗೆ ಗೊತುಗ ಮಕ್ಕಾ ಎಂಬೇರ ವಡಾಣೆವಿ ಮಿಸುವಾಣ ಏ ಮದೀನಾಗೆ ಅಹುಲುವೆರಿನ ಇಸ್ಲಾಂ ದೀನುಗೆ ದಾವತು ದೆವ್ವುಮ ಮೀಸ್ತಕುಣ್ಣ ಕೀರಿತಿ ಒರುವಾಂ ಉಂಗಣ್ಣ ದೆವ್ವುಮ ಏಕಲೆಗ್ ಫಾಣುಗೆ ಮಸೆ ಕೆಪ್ಪುಳಕಿ ಮದೀನಾಗ ಇಸ್ಲಾಮಿ ದೌಲತೆ ಬಿನಾ ಕುರುಮುಗೆ ಹಗೀಗಿ ಅಸಾಸ್ ಮುಸಬ್ಬುನ್ ಉಮರ್ ರಲಿಯಲ್ಲೋಹನಹಗಿ ಬದುರ್ ಹಂಗುರಾಮಯ ಓಹ್ದು ಹಂಗುರಾಮಯಗ ಪ್ಯಾರು ವಡಾಣೆವಿ ಹಿವ್ವರ್ ಫುಳುಗದ ಮದುವೆರಿ ಸಹಾಬಿಯೇ ಓಹ್ದು ಹಂಗುರಾಮಯಗೆ ದುವಹು ಮುಸ್ಲಿಮುನ್ನ ಕುರಿಮದಿವಿ ಮುಸೀಬಾತುಗೆ ತೆರೇಗ ಮುಸ್ಲಿಮುಂಗೆ ದಿದ ಇಪ್ಪವ್ಯಾಗೆ ಏಕಲಿಗ್ ಫಾಣ್ ಕೀತಿ ರಸೂಲ ಸೊಲಲ್ಲೋಹ್ ಅಲೆಹಿ ವಸಲ್ಲಮಗೆ ಅರಿಹುಗ ಹಂಗುರಾಮ ಕುರಿವಿ ಮೀ ಅದುಗೆ ಜುವಾನೂನ ಲಿಬೆನ್ ಹೊರಿ ಇಸ್ಲಾಮಿ ನಮೂನಾದಗೆ ಮೀ ಜುವಾನುಗೆ ಹಿತುಗ ಇಸ್ಲಾಂ ಕಂಗೆ ಲೋಬಿ ಇತುರು ಕೊದ್ದೇನೆ ವಾಹಕತ ತಾರೀಖ ದೂಕುರೆವ್ವಿ ಹಿವ್ವರುಗದ ಬತಲು ಮಿಫದ ವಾಹಕದ ಜುವಾನುಗೆ ತೆರೇಗ ಫೆತುರುಮಕಿ ಎ ಜುವಾನುಗೆ ಹಿತ್ತವುಗ ಇಸ್ಲಾಮಿ ಲೋಬಿ ಇತುರು ಕುರ್ಮ ಇಸ್ಲಾಂ ದೀನುಗೆ ಇಲ್ಮುವೆರಿ ಹುಯಾ ಜಮಾನೆಗ ವಿಸ್ಕುರೆವ್ವಿ ಎಮ್ಮೆ ಮುಹಿಮ್ಮು ಮಸಕೆಪ್ಪುಳು ಮೇದು ದಿವೆಹಿ ಮುಜ್ತಮ ಬೇಣುಂಬಣಿ ಮಿ ರಾಜ್ಯಗೆ ತಾರಿಕ ಕಮುಗಾವ ಇಸ್ಲಾಂ ದೀನ್ ಅಣ್ಣಂ ಉಜ್ಜೀಲ ಗೆಂಗೊಸ್ತೇನೆ ಜುವಾನು ಇಸ್ಲಾಮಿ ಅಹ್ಲಾಗುಗೆ ಅಲಿಗದ ದಮ್ಮರು ಹಿಫ್ಯಾಗೆಂ ಕೊರಿಯ ರಾಧಾಣೆ ಜುವಾಣು ಇಸ್ಲಾಂ ಕಮ ಈಮಾನ್ ಕಮ ಇಹುಸಾನ್ ಕಮುಗ ಕುರಿ ಹೋದೇನೆ ಜುವಾಣು ಮಿರಾಜೆ ಇಸ್ಲಾಂ ಕಮ್ಮತಿ ಅವದ ಬೇವುಮ ಮಸಕ್ಕೆ ಕುರಿವೇನೆ ಬಯಕಿ ಮಿರಾಜೆಗೆ ಜುವಾಣು
1: ಅದ ರಾಜ್ಯ ಇಸ್ಲಾಮಿದು ಖಾಸಕ್ಕೂ ಅಳಗುಳ್ಮೆ ಕುರಿಯಗೆಂದ ನಸೀಬ್ಗೆ ಅಹುಲುವೆರಿಂಗ್ ಮೇ ಲೈವ್ ಶೋಗೆ ತೆರೆಯಂಗ್ ಅಳಗುಳ್ಮೆ ಮಿದಾನಿ ಇಸ್ಲಾಮ್ ಇಸ್ಲಾಮಿ ತಾರೀಖ ಇಸ್ಲಾಂ ದೀನ ಗುಳುಂ ಹುರಿ ಮುಹಿಮ್ ಮಾಲು ಮಾತ ತಿಬೆಫ್ನಾ ಹಮೇ ಗೆನಿಸ್ತೇಮು ಅಳಗುಳ್ಮೆ ಎಹಂ ತೆರೆಯ ಪುರುಸತ್ ಹುಳುವಾಲಾಗೆ ಕುರಿಯ ಮಿಗೆಂದನಿ ದುವಾಹುಳೆ ಖಾಸ ವಾಹಕತ ಹಿಸ್ಸಾ ಕುರ್ಮ ಹೆಮ್ಮಿ ವಗುತ್ತು ಸಳಗುಮಿನ್ನ ಎಹಂ ತೆರೆಯ ಗುಳಿಫ್ ಮಣಿ ಹಸನ್ ಜರೀರ್ ಅಸ್ಲಾಮಲೈಕುಮ್ ಹಸನ್ ಜರೀರ್ ಹಸನ್ ಜರೀರ್ ಮರ್ಹಬಾ ಇಂಗೆ ತೋ ಪ್ರೋಗ್ರಾಮ್ ಫರಾತು ಕೀರೆ ತೋ ಹಾಲ ಅಲ್ಹಮ್ದುಲಿಲ್ಲಾಹ್ ಅಲ್ಗುಣ ಮಂಗೆ ಹಾಲ ಸ್ಟ್ರಾಂಗ್ ಅಲ್ಲ ವಿಸ್ತಾರ ಮೆ ಕೊಳಂಗೆ ತೋ ಮರ ವಿಸ್ತಾರ ಮೆ ಕೊಳಪಸ ಎನ್ವೇಸ್ ವರ ಖಾಸ ದುಹ ಕ ತದ ತಮಿ ಇರು ಒಸ್ಸುನಿ
2: ಅಲ್ಹಮ್ದುಲಿಲ್ಲಾಹ್ ಅದೆ ಅಲ್ಲೋಹಿರಾದ ಇಸ್ಲಾಮಿಯ ಕಿಮೇದು ಹೆಣ್ಣಿ ಗೌಮ್ಗೆ ಹಾಲಸ್ಮಿದ ಗೊತ್ತು ಸಾಕ್ಷಿ ಇಸ್ಲಾಮ್ ಬೇರು ಗೌಮ ತಕ್ಕ ඉතුරු වෙච්ච දාගෙන කමි ගාමු කිති මේ හොනේ එන්නේ ගතර එන්න කොටි සමාන මේ දිනු කන්ත තා කර ඉතුරු කම නුකර වෙන ගාමු කි ගේ කස් කිස් මේ ශීකරු ඇති වෙ මේ හොන කර එහෙන් දින කරන අකු කර නේ දැන් මියා රන්න කම සමාන වර මර කර පිංකා මේ ගාමු ග එන්නේ ග ඒ බරට පුදු ඇච්ච බාටෙන් තත්තා ගේ මේ මල් කොම සුර කුණ කර දැන් ඔති මිය දාගුන මුගතරේ ඉස්ලාම් දින මේ ඔලේ ගාමු එක ඉස්තවල්ල මිහාරන දක්මත කියවයන් වල කුදින රබිතා අරවිලියන් එක කුටි මදුවන් පුරවන් ෆතකින් අරබිචන් එක කුජු මදුවන් නිසිතන් අර නමාද කුරිය ගමෙද්ද කුජු මදුවන් ජිකුර් තස්බියක් කියන් මේ හුන්නා වල්ගුම විතර ඉස්තවන්ත ගාමිය අමාංක කවුරුන් හිතුම මේ ගෙල්ලි දානි හින්දත දීනි නැසේ හදෙමුන් ගතරගස් කොච්චර කංග වහකේ දැක්කරින් අරන නිවේ ගොත්කස්
1: නිවේත
2: මිස්ටි තෝගේ කොබුන ප්‍රශ්නාලේ දුකර ෆැමිලියයි උතම දෙතින්නේ නේ ඔය පගුරි ඇ දර්ශන ඔය ඒ මිකහල වහකේ නොදැක්කරින් බෙහුම් කොමිස දහදීන් ඉතිකියද ඔවුන් ගතර ඔවුන් මලක පුර ගවමෙන් ගේ පුර ගවම සසන ගවමෙන් අල්ලාහ් රත් කර විතේ මිජ අරෝමෙන් ගතර එක්කොත හුන්න ජයද එක එක්කොත අනකො අනකොත අනකො අනකොත මිකොත කන්නු වා එමෙන් එක්තාවන්ත කම ඔකනු તો එකම එදින කුල වේනා කො ඒක එමෙන් මිස්කෙත ගතර ෆස්කොත නමාදු කොහතේ කොත හරක කොරන කොච්ච කොරනයි ඉසාර කො එක එක තින්දරි වස්තරින් තේ ෆස්කොලින් ෆස්කොත ෆස්මන් රෝග මොලෙ විජ්ජ එක්තාවන්ත කම ඕන්නාන බා එතන ගම ජොම උලේන බා එම අල්ගොන හිමයි දෙකත හවන් මිත්‍ර කන්ත සෙතුර මිදර ෆලාව මිදරි
1: එහි මල්ගු මෙන්න කුරවෙන් කමෙන් නෙත්තෝ
2: සුඛිකත
1: කුරවෙන් කමෙන් නෙත්තෝ ඒ අල්ගොන් මෙන්න
2: කුරවෙන් කක පොයිතොන එකපිට සංකාරම එකම එක බාරන් අරුව එක කුරවෙන් මත කුරවෙන් සුකොත උන් සේවා දෙකුරු අරබි මාද්ද මෙහන්නේ කොන්න කරමිස්
1: නුනේ නුනේ අරබි මාද්ද පොවේ ඉංගෙත
2: එහෙනම් නික අල්
1: අද ඉස්ලාම්ස් කියවා දෙවනුන්ට
2: ආදී අල්ගොන් මෙන් කයිලක් දෙමි නියාවගේ එතකොට යාසින් සුවකෙන් දිසි නගෙන් දෙක පුජනත එද්දෝ එක් කුජනත පුජෙන් ගොන නුකේ ගොල හල්සෙන් කල්කොන නැතුම් ෆේනතු ෆේන අත්ලන් ලදගෙන කි නුකරොන් දැන් එහෙමිය කොන එනතු ෆේන අත්යන් යාසින් සුරෙක් හාම අවගොන මං ගේතර එහෙමිය කුණියාව හාම එදේ රහග මිහිම රකු අවගොන ගේව ක්‍රියාව හාම එදෝ ජිස්ත කුජවත කල්කොන ෆේදේ වන කොරමි සයි ඉතන යාසින් ක හාම හදාද කි ජොලි වි කොච අවගොන මං හේදා ගනර හයින් අ මෞරණවාද ඉස්සරමතර යාසනෙනු කිය කේහම ගාම නුන්නා ච මාදේගේ සිහාරයෙන් හොරවා හෙනු සලාෆල් නුකේවා සිහාරයෙන් නුන්නා පොර්තවරානේ මේ විදුවා වෙච්ච පුරියකම මිස්කු බුරුවා අල්හම් බුර හයින් ආයේ ගම්වාලි මිස්විනයි මිස්වි බාරත් කැෆිය ගෝස්තම් අන් සූරත් එක මිස්විනු කියා මෙහා මේ කොජෙත් මේ මිස්වි ගා හයත් ගොවෙනි තුන අවගුරණික කොම් මිස් අගොන් මදීනේ දැය මේ එහෙරපල කර්දා හු ගියා කසී ගියා ලකුඩි ගියා බුලම් බවල වෙන් දිනු මේයි කොම් ඇත කරම පුරි බිස්මිල්ලාහ් ෆෝන් කර්දා සුන දිබේ රසල් හාලිත කුණ රොම කොම් සූරත තේ බොඩ කොම් බිස්මිල්ලාහ් ෆෝන්
1: මර බොඩ ශුක්‍රයන් ගේත දවගින වා කුණ්ණාන වරගින ශූර්ත
2: කුණ්ණා
1: ආ ශුක්‍රයන් ගේත අද්මගත හැම හුන් තෙරෙන ফুরසත් හොළුවා ලෑගෙන් අල්ගොමෙන් කුරියන් මිගෙන් දැනි මිරේ අෂෙජ් ජේ අල්ගොමෙන්ගේ ලයිව් ෂෝ මේ පිෂි නසීබ් ගැහුල් වෙරි මීරා ජී ඉස්ලාම් විද්ව ખાસක අල්ගොමෙන් කුරියගෙන් දා ප්‍රෝග්‍රෑමේ දෙන් එංගවට ඇන්නවාන මිෆාර අල්ගොමෙන් මිෆාහ කුරණි රාජ ඉස්ලාම් විතා නුවසතේ කහර්ෆුරු එහි මිරේ ඉරෝසි හයකුම් පිෂකෙන් අල්ගොමෙන් ප්‍රෝග්‍රෑම් තා ખાસක ලන් තිබෙෆුනා හැම ගෙනස්ත උමිදනි මාදමා වෙස් ඉරෝසි හයක හැම අල්ගොමෙන්ගේ ප්‍රෝග්‍රෑම් තා ખાસ වಾಣක මේ ફુરසත් ග හැම හුන් තෙරින්ගේ මවුලමාත් ටක දන්නවාල අල්ගොමෙන් මිවගුතු TikTok live Facebook live කුරියන් මිගෙන් දරි හැම ඒකි දිමදි මාළු රාජ්‍යකේ කි කංකොල් තකුන් අල්ගොමෙන්ගේ ප්‍රෝග්‍රෑම් අඩවස් සවාතෝ අර මෙහෙම මවුලමාත් ප්‍රෝග්‍රෑම් ගේ තෙරින් අල්ගොමෙන් තිබෙෆුනා හැම ගෙනස්තේන කුඩ කුඩ ඉර කුලගේ තෙරේ අල්ගොමෙන් ජුවාන්නා ඉස්ලාම් දීන් මේ මවුලුගේ තෙරෙන් ඊතර වාහක දක්කලන උරිය හැබෙ ෆ්‍රේ සම්බෑරුම් ගේ ફુરසත් උනාන් ඉන්තිසර් කොලව දිවි රාජ්‍ය ඉස්ලාමී හිදායතුක නුමසිතේ කහේක දේ රබිලාහි රාජ්‍ය ඉස්ලාම් විදුස් රාජ්‍ය ඉස්ලාමී දුවහුගේ තහුණිය ආයා හේවෙදුන්ත දිවි හිලොබේ තියා හුන්නා හුතුන්නම් අරිස්කම්

0: موضوع مات كل ديوفي الشيخ حسن توفيق.
1: මේ හරකටින් මෙන්ද මොනවද මේ දෙච්චෙහි මේ දිනකට